අම්මත්තාවේ ලගේලාවට බොඩු බ්ලුට මාක සක්සවට ගත්තකත් ඉවිලාට සාගයාන ආතිකු වන භූමි පිබල්ලය පෑනෙක් පටන් සිලලරගයාන බලගනට මානක බල්ලමෙන් අම්මාකෙටර් මෙවනිසං නාටම් මාලුතලු තුන් ඇසුලාමිගිත්සි තිවසායක් සමෙන්.